0: සුභ සන්ධ්‍යාවක්. ඔබ මේ එක්ව සිටින්නේ FM තරංග 98.1 ඔස්සේ විකාශය වන 4B ප්‍රජා ගුවන් විදුලි සේවයේ ශ්‍රී ලංකේය කණ්ඩායම ගෙනෙන බදාදා සඳල්ල වැඩසටහන සමගයි. අදත් වැඩසටහන ගැනීම සඳහා තාක්ෂණයෙන් මාත් එක්ක එකතු වෙනවා ශ්‍යාම්. ආයුබෝවන් ශ්‍යාම්.
1: ආයුබෝවන් ජනක.
0: ඔව් ශ්‍යාම්, කතාවට කියනවා නේද වසන්තේ එනවා සත්තයි කියලා. සත්තයි කිව්වා වගේම වසන්තේ ඇවිල්ලා තිනවා. අද වසන්තේ උදා වෙලා දෙවෙනි දවස, සැප්තැම්බර් මාසේ දෙවෙනි දවස. පහුගිය කාලේ පැවති සීත කාලගුණයත් එක්කම අද දවසේ මං හිතන්නේ අපිට හැමෝටම තේරුණා පොඩි රස්නයක් එක්ක වසන්ත කාලය උදා වෙලා කියලා. මං හිතන්නේ ඒත් එක්කම අපි හැමෝම දන්නවා අද දවසේ අපේ මාතෘකාව මොකද්ද කියලා. මාතෘකාවට ප්‍රවේශයක් ගන්නත් එක්ක මං හිතනවා අපි මේ ගීතයට සවන් දීලම අපි මාතෘකාවට ප්‍රවේශයක් ගමු අද දවසේ කතාබහ ඉදිරියට ගෙනියන්න කලින්.

0: මංහිතන්න ජනක මේ ස්පලින සිින්දුව ඇහෙද්දිම මංහිතන අසන්න දන්න අද අපි කතා කරන්න මාතෘකාව මොකක්ද කියලා මාතෘකාවට භාජනය වෙන සංකල්පය මොකක්ද කියලා දැන්ටමත් දන්නවා. අද අපි කතා කරන්නේ තම්බ පන්නිය ඔස්සේ මහසෝන් යක්ෂ සංකල්පය පිළිබඳ. යක්ෂ සංකල්පය කියලම කිව්වේ එක සංකල්පයක් ම හින්දාද එහෙම නැත්නම් අපි තවදුරටත් කතා කරගෙන යන් මේක මොන වගේ දෙයක්ද කියලා හොයලා බලන්න. අද අපි කතා කරන්න මොන වුණත් මහසෝනා කියන යක්ෂයා ගැන. ඉතින් මේ මහසෝනා කියන්නේ ලංකාවේ ඇත්තටම වඩාත්ම ජනප්‍රිය වඩාත්ම භයංකර චරිතයක්. ඒ කියන්නේ මහසෝන කියන කිව්ව නමින්ම හැමෝම දන්නවා මේ යක්ෂයෙක් සහ බයගතිය සහ මේ කියන කතාව හැමෝම හොඳින් දන්නවා. විශේෂයෙන් අපේ ගම්පලාත්වලට ගියොත් ශ්‍රී ලංකාවේ ගම්පලාත්වලට ගියාම මහසෝනට බය නැති මිනිස්සෙක් අපිට හොයාගන්න බෑ. හැබැයි මේ මහසෝන එන්නේ කොහෙන්ද? මහසෝන කියන්නේ කවුද? මහසෝනගේ තියෙන ජනප්‍රවාද මොනවාද? මහසෝන කොහොමද හැදුනේ කියන කතාව ගැන මම හිතන අපි මුලින්ම කතා කරා නම් හොඳයි කියලා. අපි මේ තියෙන පැරණි සාහිත්‍ය ජනප්‍රවාද ජනකතාවලට අනුව කොහොමද මේ මහසෝන හැදෙන්නේ කියන එක අපි මුලින් කතා කරොත් හොඳයි කියලා මේ මට හිතෙනවා ජනක. මේ මහසෝනගේ මුල්ම නම නැත්තම් මහසෝන යක්ෂයෙක් වෙන්න කලින් මනුෂ්‍ය කාලයේදී ඔහුගේ නම තමයි ජයසේන. ජයසේන කියවුණා නිකම්ම ජයසේන නෙමෙයි, රිටිකල ජයසේන. රිටිකල ජයසේන වුණාට පුරාවෘත්තර සදාන්න ආකාරයට ජයසේන කියන්නේ රෝහණ දේශයේ පවුලක 8 වෙනි දරුවා. එහෙම නැත්නම් බාලම දරුවා කියලා තමයි ජනප්‍රවාදවල තවදුරටත් මේ රැඳෙන්නේ.
1: ඕෂාම් මේ ශාම්ගේ කතාවත් එක්ක මම මේ කතාවේ වටපිටාව පොඩ්ඩක් නිර්මාණය කරලා දෙන්නම්. මොන වගේ කාලයකද මේ සිද්ධිය සිද්ධ වුණේ, මොන වගේ කාලයකද මේගොල්ලෝ ජීවත් වුණේ කියලා. මේ කාලේ තමයි කාවන්තිස්ස රජුරෝ දුටුගැමුණු කුමාරයාගේ බල සම්ප්‍රාප්තිය උදෙසා සේනා සංවිධානය කරන කාලේ. මේ කාලේ තමයි දසමහා යෝධයෝ නිර්මාණය කරන, දසමහා යෝධයන්ව ඒක රාශී කරගන්නේ. මෙන්න මේ කාලෙදී දසමහා යෝධයන්ගෙන් එක්කෙනෙක් මං දසමහා යෝධයෝ ටිකක් මතක් කරලා ඉන්නම් මං හිතන්නේ. ඒක එතකොට අපිට අර මතකයේ අලුත් වීමත් එක්කම මේ පොඩ්ඩක් වැඩේ ලේසියි. මං හිතන්නේ දසමහා යෝධයන්ගෙන් හැමෝම දන්න ජනප්‍රියම යෝධයා තමයි නන්දි මිත්‍ර. ඊළඟට ඉන්නවා සුරනිමල, ඊළඟට මහාසෝන, ගෝටයිම්බර, අබය, ඊට පස්සේ මානාභරණ, කංචදේව, පුස්සදේව සහ ලඹේවසඹ. මම මේ නන් ටික මතක් කරේ අපේ අසන්නන්ට මේ කතාව එක දිගට පස්සේ යනකොට මේ නම් වලින් සමහරක් මේ කතාබහේදී එනවා, මූලාශ්‍ර වලින් එකතු වෙනවා. මේ කතාවේ අපි මහසෝනාගේ සම්ප්‍රාප්තිය ගැන කතා කරනකොට සහ රිටිකල ජයසේන චරිතයේ ඉස්මතු වෙන තැන්වලදී මේ කතාබහේ ඉන්න අනිකුත් දසමහා යෝධයන්ගෙන් අනිත් යෝධයොත් සම්බන්ධ වෙනවා මේ කතාබහට. ඒක නිසාම තමයි මම මේක මතක් කරමින් යන්නේ අපේ මේ පසුබිම, මේ කාලයේ කුමන කාලයේද මොන වගේ සමයකද මේ සිද්ධිය සිද්ධ වුණේ කියලා. මම ආපහු හැරෙන්නම් මේ ශාම් දිහාවට.
0: ඔජනක දැන් කිව්ව වගේ මේ රිටිකල ජයසේන කියන්නේ දුටුගැමුණු රජතුමා. එහෙම නැත්නම් කාවන්තිස්ස රජතුමා මේ සේනා සංවිධානය කරන කාලේ දසමහා යෝධයන් හදන කාලෙදී කාවන්තිස්ස රජතුමාගේ ප්‍රධාන යක්ෂ සෙන්පතියෙක්. ඒ කියන්නේ මේ හිස්ටරි වලට නැත්නම් පුරා කතාවලට අනුව මේ යක්ෂ සෙන්පතියට, එහෙම නැත්නම් ජයසේන රිටිකල ජයසේන කියන සෙන්පතියට ඇක්තු 10 දෙනෙකුගේ ශක්තිය තිබ්බා කියලා තමයි කියන්නේ. සහ මේ රණශූරය අංගම් ශාස්ත්‍රයේ කෙල පැමිණියෙක් බවට, එහෙම නැත්නම් අංගම් ශාස්ත්‍රය කියන එක උපරිමයටම හදාරපු කෙනෙක් කියලා වංශ කතාවල සඳහන් වෙනවා. හැබැයි මේ අංගම් ශාස්ත්‍රය පිළිබඳව අපි පස්සට කතා කරමු. මම හිතන්නේ ඒක ගැන අපි වෙනම කොටසකින් කතා කරන්න තියාගෙන මම මේ කතාව පොඩ්ඩක් කියාගෙන යන්නම්. ඉතින් මේ දකුණු පළාතේ, එහෙම නැත්නම් රෝහණ දේශයේ ඉපදෙච්ච ජයසේන රිටිකලට ඇවිල්ලා තමයි ඔහු අංගම් ශාස්ත්‍රය ඉගෙනගෙන අංගම් ශාස්ත්‍රය ඒ පැත්තට දායාද කරලා දෙන්නේ. ඉතින් දුටුගැමුණු රජතුමාට මොහු හමුණාට පසු යක්ෂ සෙන්පතියෙක් බවට පත් වෙනවා, එහෙම නැත්නම් ඔහුගේ සේනාවේ සෙන්පතියෙක් බවට පත් වෙනවා. ඒත් එක්කම දුටුගැමුණු රජතුමා එළාර රජතුමා සමග යුද්ධයට යෑමේදී විශාල සේවයක් කරපු, ඉදිරියෙන්ම හිටපු චරිතයක් විදිහට මේ රිටිකල ජයසේන කියන යෝධ සෙන්පතියා ඉන්නවා. ඉතින් මේ සටන එලාර දුටුගැමුණු රජනෙන් සටනෙන් දුටුගැමුණු රජතුමා දින්නට පස්සේ මේකට ලොකු මේ මේ සාදයක් පැවැත්වෙනවා. මේ සාදයට හිටපු සියලුම මේ දසමහයෝධයෝ දසදහයෝධයන්ට අමතරව මේ විසිම යෝධයෝ කියලා තවත් කොටසක් ඉන්නවා. ඊටසේ තවත් යෝධයෝ කණ්ඩායමක් ඇතර මේ සියලුම දෙනා බොහොම අය සහභාගී වෙච්ච ලොකු සාදයක් පැවැත්වෙන මේ සාදයේදී ගෝඨාඹර, එතකොට දසමහයෝධයෝ, අනිත් අය, ජයසේන මේ සියලුම දෙනා සහභාගී වෙනවා. හැබැයි ඒකත් එක්කම ඒ සාදයෙන් පස්සේ ඊට දවස් කිහිපයකට පස්සේ මේ ගෝඨාඹර කියන යෝධයා, මම හිතන්නේ ජනක දසමහයෝධයෝ ගැන සඳහන් කරද්දී ඒ නමත් සඳහන් වුණා, මේ ගෝඨාඹර කියන යෝධයා

0: සටන ගැන කතා කරන්න මට දැන් අපි දැම් අපි රිටිකල ජයස කියන්නේ කවුද කියලා අඳුරගත්ත. අපිට කතා කරගන්න බැරි වුණා මේ ගෝටයිම්බර් කියන්නේ කවුද කියලා. දැන් ගෝටයිම්බර් කියන්නේ
1: මං හිතන්නේ මේ ගෝටයිම්බර් කියන්නේ කවුද කියලා කලින් අපි මේ කතාවට ප්‍රධාන චරිත දෙකක් ඉන්න. මේ ප්‍රධාන චරිතකේ පළවෙනි එක තමයි රිටිකල ජයසේන, අනිත් චරිතේ තමයි ගෝටයිම්බර් කියන්නේ. මේ ගෝටයිම්බර් කියන චරිතේ පසුබිම දැනගන්න එක ඉතාමත් වටිනවා මේ කතාව ඉස්සරහට ගෙනින්න. ඕ ජනක.
0: ඔව් මේ ගෝටයිම්බර් කියන්නේ මේ ගිරි ජනපදයේ තමයි උපත ලැබලා සාමාන්‍ය පවුලක මහානාග කියන මහානාග තමයි තාත්තගේ නම. පවුලේ තුන්දෙනෙක් ඉන්නවා. මේ පවුලේ තුන්වෙනියා විදිහට තමයි ඉපදෙන්නේ ගෝටයිම්බර්. මොහුගේ ශරීරයේ ප්‍රමාණය නිසා තමයි ඔහුට ගෝටයිම්බර් කියලා නම පට බැඳින්නේ. ගෝටයිම්බර් කියන්නේ ඉතා කුඩා මිටි සිරුරට මිටි කියන එක. ඒ කියන්නේ අපි සංසන්දනාත්මකව බැලුවොත් එම ගෝටයිම්බර් සහ රිටිකල ජයසේන කතාවේ විදිහට සඳහන් වෙන්නේ රිටිකල ජයසේන ගෝටයිම්බර් වගේ තුන් ගුණයක් උසයි කියලා තමයි කතාවල පුරාවෘත්තවල සඳහන් වෙන්නේ. මේ මන් දැන් මේ පසුබිමේ කවුද මේ ගෝටයිම්බර් කියන්නේ? දැන් යෝධයෙක් ඉන්නවා, ඊට පස්සේ මෙතන රිටිකල ජයස ඉන්නවා. මේ කතා බා ඉස්සරහට ගෙන යනකොට මම මේ ගෝටයිම්බරව අඳුල්ලා දීමක් තමයි කරේ. දැන් ශාම් ආපහු කරගෙන යන කතාව.
1: මේ ඇත්තම රසවත් දැන් මේ විදිහ කතාවේ ඇද්ද ඇත්තරම මේ ගෝටයිම්බරට තව මේ මං කියන්නේ මම හිතන්නේ අපි මේ කතාව පස්සේ එමු තව ටිකක්, නැත්තම් මේ කතාව පොඩ්ඩක් තව ටිකක් දික් වෙනව වෙයි කියලත් මට හිතෙනවා. කොහොම හරි මේ සාදය පැවැත්වෙන වෙලාවේ මේ සාදයට ජයසේනට ඇරවීමක් හම්බ වෙන්නේ නැහැ. ජයසේනට ඇරවීමක් හම්බෙන්නේ නැහැ. ඒත් මේ ගේ ඉස්සරහින් ජයසේන ඇවිදගෙන යන ඇවිදගෙන යද්දී මොකද්ද මේ සාදය කියලා බලද්දී ගෝටයිම්බර්ගේ සාදය ඔහු නිකන් ගේ ඇතුළට එනවා. ඇතුළට ඇවිල්ලා බලනවා මොකද්ද මේ කියලා.
0: අනාරාධිතව
1: මේ සාදයට පැමිණෙනවා. ඉතින් මේ සාදේ මේ වෙලාවේදී ගෝටයිම්බර ගොඩක් මත්පැන් පානය කරලා මේ බොහොම මතින් තමයි ඉඳින්නේ. ඉතින් ඒ ඉන්න වෙලාවේ මේ ගෝටයිම්බරට ඉන්නවා ඉතා රූමත් බිරිඳක්. ඒ බිරිඳගේ නම සෝනු. සෝනු දකිනවා මෙන්න මෙහෙම අනාරාධිත පුද්ගලයෙක් එනවා, දැන් නැති පුද්ගලයෙක් එනවා. ඊට පස්සේ ඔහුගේ හැඩහුරුකම් ගෝටයිම්බරට ගිහිල්ලා කියනවා මෙන්න මේ වගේ පුද්ගලයෙක් එනවා, කවුද කියලා දැන් නැහැ. ඒ හැඩහුරුකම් කියනවත් එක්කම ගෝටයිම්බර අඳුරගන්නවා මේ කියන්නේ ජයසේන, එහෙම නැත්නම් රිටිකල ජයසේන ගැන කියලා. ඊට පස්සේ ගෝටයිම්බර කියනවා සෝනුට වහාම අසුන් පනවා දීලා මේ සලකන්න මේ ඉන්නේ ජයසේන කියන සෙම්පතිය කියලා. ඊට පස්සේ කොහොම හරි අසුනක් පානවා දීලා මේ මොහුටත් මත්පැන් පානය කරන්න දීලා මේ සාදය යනතර තුරේ මේ රිටිකල ජයසේන මතින් වැඩි වෙලා සෝනු කියන මේ ගෝටයිම්බර යෝධයාගේ බිරිඳව සමච්චලයට ලක් කිරීම සහ ඔහු ඇයව මේ බදා ගැනීම වගේ කරුණු කීපයක් කරලා තියෙනවා. ඉතින් ඒකට මේ ගෝටයිම්බර යෝධයට කේන්ති ගිහිල්ලා ඔහුට බැනවදිනවා. බැනවදිනවාම ඇත්තටම ජයසේන කියන යෝධයා ඔහු ඉතාමත් මේ උස මන ආරෝහ පරණහ දේහයක් තියෙන පුද්ගලෙක් කියලා තමයි කියන්නේ. විශේෂයෙන් ඔහුගේ වර්ණය කළු වර්ණය කියලා සඳහන් වෙලා තියෙනවා ජනප්‍රවාදවල. ඉතින් මොහුටත් ඒ සම්බන්ධයෙන් කේන්ති ගිහිල්ලා මේ ඔහුත් එක්ක බහින් බස් වීමක් ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ ගෝටයිම්බර මේ වෙලාවේදී ජයසේනට චැලෙන්ජ් කරනවා,
0: මේ අභියෝග කරනවා
1: මේ හරි එහෙනම් අපි යුද්ධ කරමු, ද්වන්ද සටනකට යමු, මෙන්න මේ අහවල් දවසේ මෙන්න මේ තැන කියලා දවසක් සහ වෙලාවක් කියලා තියෙනවා. තැන තමයි තම්බපන්ණි සොහොන. දවස එක එක ජනප්‍රවාදවල කීප විදිහකට තියෙනවා. සමහර ජනප්‍රවාදවල තියෙනවා සාදියට පසු සද්දිනකින් කියලා, තවත් ජනප්‍රවාදවල කියනවා සාදියට පසු දින 10කින් කියලා. කොහොම හරි මෙතනින් සාදියෙන් ජයසේන ගිහිල්ලා තියෙනවා ගෝටයිම්බර පැත්තකට වෙලා තියෙනවා. ඉතින් මේ මීට පස්සේ දවස් ගාන ගියාට පස්සේ යන්න කලින් මේ ගැන දුර්ගම් රජුරන්ටත් ආරංචි වෙනවා. දුර්ගම් රජුරෝ මේ දෙන්නගේ යුද්ධේ නවත්තන්න බොහොම උත්සාහ කරලා තියෙනවා. හැබැයි මේක සාර්ථක වෙලා නැහැ. සාර්ථක වෙලා නැහැ. ඊට පස්සේ මේ දෙන්න යුද්ධ කරන්න ලෑස්තිලා ඉඳිද්දි අන්තිමේදී කොහොම හරි මේ ගෝටයිම්බර් කියන්නේ ඇත්තටම මතට ලොල් වෙච්ච කෙනෙක්. ඉතින් ඔහු හැමදාම මත්පැන් පානය කරන ඒ වගේ මතට ලොල් වෙච්ච කෙනෙක්. අන්තිමේදී මේ යුද්ධෙට යන කලින් දවසේ මොහු හොඳටම මත්පැන් පානය කරලා යුද්ධ දවස උදේ එකපාරට නැගිටිද්දි තමයි ඔහුට මතක් වෙලා තියෙන්නේ ආ මේ අද තමයි මේ යුද්ධය තියෙන දවස කියලා. හැබැයි උදේ පාන්දර

0: තම්බපන්ණි සොහොනට ජයසේරෙනවා ඔහුගේ ඇඳුම් මාවිත්තන් ඇඳගෙන අදාළ වෙලාවට මේ ආව කියල තමයි ජනප්‍රවාදවල
1: බොහොම
0: සඳහන්
1: හොඳින් ලකලෑස්ති වෙලා එන්නේ.
0: ලකලෑස්තිලා ආව කියල තමයි සඳහන්
1: අපි කලින් කතාවෙත් සඳහන් කරා ඌ අංගම්පොර සටනේ ශූරයෙක් කියලා.
0: ඔව් ඒ කතාව කියන්න ඕනේ මේ ජනක මේ ජයසේන කියන්නේත් එක්තරා අංගම්පොර කලාවක රණශූරයෙක්, ගෝටැම්බර කියන්නේත් එක්තරා අංගම්පොර පරම්පරාවක රණශූරයෙක්. මේ රණශූරය දෙන්නෙක් තමයි මේ අවස්ථාවේදී සටන් කරන ලෑස්ති නැතුව නිකන් යෝධයෝ දෙන්නෙක් සටනක් නෙමෙයි, පොල්ලඩි ගන්න සටනක් නෙමෙයි, මේක මේ විශාල යුද්ධයක් බවට පත්වෙන තැනක්. ඉතින් කොහොමද මේ යුද්ධදී ගෝටැම්බර දේපාන්දර නැගිටලා ඔහු ඇඳන් සිටි ඇඳුම පිටින් සරම පිටින් ඔළුවට ලේසුව ගැට ගහගෙන කනත්තර ගියා කියලා තමයි ජනප්‍රවාදවල සඳහන් වෙලා තින්නේ. ඉතින් මේ සොහොනට ගියාට පස්සේ සටනට ලෑස්ති වෙලා ජයසේන ජයසේන සහ ගෝටයිම්බර් ආචාර කළ නැකිටනවත් සමගම ගෝටයිම්බර් අහසට නැගිලා ඔහුගේ වම් කකුලේ සුළඟිල්ලෙන් ජයසේනට ඔළුවට ජයසේනගේ බෙල්ලට පහරක් එල්ල කරා කියලා තමයි ජනප්‍රවාදවල සඳහන්ලා තියෙන්නේ. ඒ බෙල්ල ගැලවිලා ගිහිල්ල ජයසේන මරණයට පත් වුණා කියලා ඒ ජනප්‍රවාදලම් සඳහන් වෙනවා. මෙතනින් පස්සේ
1: මොකද වුණේ කියලා අපි මේ සින්දුවෙන් පස්සේ හමු.
2: ඕ හී චන්ද්‍ර සූර්යයා මේ සිසිලින් මාවා, ඕ හර හර හරි හරි සිසිලින් මාවා, ඕ හී අග්නිස

0: රිටිගල ජයසේනගේ හිස කඳින් වෙන් වෙලා යන කොටස තමයි අපි හිටියේ. මං කැමති දැන් මේ කතාව එතනින් හදිස්සියම ගෝටයිම්බර මේ සටනට කලින් ඔහු කරපු වික්‍රමයක් ගැන කතා කරලා ආපහු මේ සටන් භූමියට පිවිසෙන්න. මේ එක්තරා දවසක කප්පම් කන්දර කියන ප්‍රදේශයේ පන්සල අසලදී මේ අපි මේ කතා බහේ කලිනුත් කතා කරා. මේ ගෝටයිම්බර කියන්නේ ටිකක් නාහිට අහන්න නැති පොඩ්ඩක් මත් තැනට ගිජු වෙන කෙනෙක් කියලා. සහ නාහිට අහන්න නැතිකම තමයි වැඩිපුරම තිබිලා තියෙන්නේ. මේ පන්සල ආසනින් යනකොට මොහුට අධික කුසගින්නක් දැනෙනවා.
1: ඕක මේ ජනක මේ තවත් කතාවල තියෙනවා. මේ කාවන්තිස රජුරුව මොහුගේ වීරක්‍රියාවල් දැන මොහුගේ ශක්තිය ගැන දැකලා ඔහුගේ සේනාවේ සේනාපතියෝ කිහිප දෙනෙක් එවලා තියෙනවා මොහු එක්කන් එන්න රජවාසලට. ඔන්න ඔය එක්කන් එන ගමනේදී තමයි ඔය පන්සල හම්බුනේ කියලා.
0: ඔය විදිහටත් සඳහන් වෙනවා. මේක සිදුණු සිදුවීම තමයි පන්සල අසලදී බඩගිනි වුණු මේ ගෝටයිම්බර පන්සල් වත්තට ගිහිල්ලා පන්සල් වත්තේ තිබ්බ පොල්ගස් ඔක්කොම හොල්ලලා තමන්ගේ ශරීර ශක්තියෙන් හොල්ලලා කුරුම්බ බීලා තියෙනවා පන්සල් වත්ත පුරාම සම්පූර්ණම එකම කාලගොට්ටියක්. දැන් මේ සද්දය ඇහෙනවා මේ විනාශය දකින්නකොට පන්සලේ ඉන්නවා චූටි හාමුදුරුවනේ. චූටි හාමුදුරුවෝ මේක දැකලා බලනවා මොකද්ද මේ වෙන්නේ පන්සල් වත්තේ ඇවිල්ලා මේ ඉතා ශරීරයෙන් ඉතා කුඩා මිනිස්සෙක් ඇවිල්ලා මේ පොල් මේ කුරුම්බ බොනවා. මේ එතකොට හාමුදුරුවන් ටික තරහ යනවා. මේ හාමුදුරුවෝ මොකද කරන්නේ, වහාම ගිහිල්ලා අර ඉන්න මේ මිනිස්සයාගේ කණෙන් අල්ලගෙන ඇදගෙන යනවා පන්සලේ ලොකු හාමුදුරුවෝ ගාවට. දැන් අපි බැලුවොත් මේ කණෙන් අල්ලගෙන ඇදගෙන යන්නේ ගෝටයිම්බර කියන යෝධයව ඇදගෙන යන්නේ. කවුද ඇදගෙන යන්නේ? අර චූටි හාමුදුරුවෝ. දැන් කතාව සඳහන් වෙන්නේ මේ චූටි හාමුදුරුවෝ තමයි තේරපුත්තාබේ හාමුදුරුවෝ. තේරපුත්තාබේ කියන්නේ පසුකාලීනව දසමහයෝධයන්ගේ ගොන්නට එකතු වෙලා, අපි මර දසමහයෝධයෝ මං නම් ටික මතක් කරනකොට මං ඒකයි කිව්වේ නම් ටික මතක තියාගන්න කියලා. මේ තේරපුත්තාබේ කියන්නේ ඒ සටනේදී ලොකු මෙහෙවරක් කරපු යෝධෙක්. පසුකාලීනව ආපහු සටනින් පස්සේ ආපහු මහාන වෙලා රහතන් වහන්සේ නමක් වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. හරි, දැන් අපි ආපහු යමුමු මේ සටන් භූමියට.
1: ඔව්, පන්සලේ ඉඳලා සටන් භූමියට යනවා. දැන් මෙතෙන්දි ජයසේනගේ හිස කඳෙන් වෙන් වෙලා තියෙන්නේ ගෝටයිම්බර එල්ල කළ වම් කකුලේ සුලගිලි පහරෙන්. දැන් මේක එකපාරට වෙන් වෙච්ච ගමන්ම සෙනසුරු කියන්නේ, සෙනසුරු දෙවියෝ ගැන අහලා තියෙ මම හිතන්නේ මේ හැමෝම. මේ සෙනසුරු දෙවියෝ කියන්නේ මේ ජයසේනගේ ඉතා හොඳ යහළුවෙක්. මේ සෙනසුරු දෙවියගේ විශේෂ ලක්ෂණයක් තමයි මොහු ඉතා පිළිවෙලට ලස්සනට වැඩ කරන කෙනෙක්. හැබැයි මේ සෙනසුරා ඉතාමත් කලබල වෙනවා තමන්ගේ මිතුර යක්ෂයා, තමන්ගේ මිතුර ජයසේන හිස කඳින් වෙන් වෙලා මරණාසන්න මොහොතේ ඉන්නවා කියලා. හැබැයි ඇයි මේ මරණාසන්න මොහොත කියලා කතාවක් මම කියන්නේ? මොකද සාමාන්‍ය මිනිසෙකගේ හිස කඳින් වෙන් වුණාම කෙලින්ම මරණයටපත් වෙන්නේ. හැබැයි කතාවල පවත්වන සඳහන් වෙන ආකාරයට, ජනප්‍රවාදවල සටහන් වෙන ආකාරයට මේ ජයසේන කියලා කියන්නේ කුණ්ඩලිනී යෝගය ලබාගත්, එහෙමත් නැත්නම් මේ අංගම් පොර සටන් කලාවේ ඉහළටම ගිහිල්ල තමන්ගේ අධිමානසිකත්වයක් බලයක් ලබාගත්ත පුද්ගලයෙක්. ඉතින් ඒක නිසා ඒ වගේ පුද්ගලයන්ගේ හිස කඳින් වෙන්නුනත් විනාඩි කිහිපයක් ඔහුගේ පණ ශරීරය තුළ තියෙනවා කියලා තමයි ජනප්‍රවාදවල තවදුරටත් සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ කාලය ඇතුළත තුළ සෙනසුරු තමන්ගේ යාළුව ගාවට ආවට පස්සේ හිස කඳින් වෙලා හිස හොයාගන්න විදියක් නැහැ. ඊට පස්සේ කැලේට ගිහිල්ලා බලද්දි වලහෙක් තමයි හම්බෙන්නේ. වලහගේ ඔළුව ගලවල ඉවර වෙලා මේ ජයසේන යෝධයාගේ ඔළුව තිබ්බ තැනට හයි කරනවා. හැබැයි මේ කිව්ව විදියට සෙනසුරා කොච්චර මේ පිල්ලට වැඩ කරන කෙනෙක් වුණත් මේ අවස්ථාවේදී කලබල වෙච්ච පාර මේ වල්හගේ ඔළුව හරවල මේ හයි කරලා තියෙන්නේ ඉස්සරහා පැත්තට නෙවෙයි හරහට. ඒකෙහිඳ තමයි මෙන්න මේ ඒක හයි කරාට පස්සේ ජයසේන යෝධයට පණ ආවා කියලා තමයි ජනප්‍රවාදවල සඳහන් වෙලා තියෙන්නේ. සහ මේ මේ ඔළුව හයි කරලා තියෙනවා කියලා කියන්නේ හරහට. ඒ කියන්නේ ඔළුව සයිඩ් එක අපි හරහට පැත්ත බලන් ඉන්නා වගේ විදිහට තමයි ඔළුව හයි කරා කියලා මේ ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. ඉතින් එක් ජනප්‍රවාදවල සමහර ජනප්‍රවාදවල මේක සඳහන් වෙනවා, මේ ඔළුව හයි කරාට පස්සේ ජයසේන යෝධයා මහසෝන යක්ෂයා විදියට උපත ලැබුවා කියලා. තවත් ජනප්‍රවාදවල සඳහන් වෙනවා මේ ඔළුව හයි කරාට පස්සේ පණ ආපු ජයසේන යෝධයා තමන්ගේ ගමට ගියාට පස්සේ ඔහු දන්නේ තමන්ගේ මේ වලසලුවක් තමන්ට හයි කරලා තියෙනවා කියලා. තමන් ගමට ගියාට පස්සේ මිනිස්සු ගමේ මිනිස්සු දැකලා ඉවර වෙලා මේක ඔහුට ගල් ගහන්න පටන් ගන්න තියෙනවා. ගල් ගහලා ගමෙන් එළවල තිනවා. ඒ ගල් ගහන අවස්ථාවේදී ඔහු මිනිස්සුන් කෙරෙහි ඉතාමත් වෛරයකින් තමයි ඉඳලා තියෙන්නේ. මේ වෛරයක් හටගෙන ඊට පස්සේ මොහු ගිහිල්ලා තිනවා කැලේට. කැලේට ගිහිල්ලා කැලේ තමයි ජීවත් වෙලා තියෙන්නේ. කැලේ ජීවත් වෙලා ඉන්නතරතුරේ මොහු මිය ගිහිල්ලා නැවත මහසෝන් යක්ෂය විදියට උප්පත්තිය ලැබුවා කියලා තමයි කියන්නේ. එතන මේ මහසෝන් යක්ෂයාගේ උස අඩි රියන් 81ක් පමණ වෙනවා කියලා තමයි කියන්නේ. ඒත් එක්කම ඔහුගේ එකතක ලේතරිච්ච යගදාවක් සහ බියකරු ස්වරූපයක්, කළු ඇඟක් තියෙන බියකරු ස්වරූපයක් තියෙනවා කියලා තමයි ජනප්‍රවාදවල තවදුරටත් සඳහන් වෙන්නේ.
0: මං හිතන්නේ නිකන් මවා ගන්න පුළුවන් වලහැක් ගුලුවක් තියෙන ඒ පෙනුමත් එක්ක මං හිතන්නේ රාත්‍රී කාලේ කරන්න සුදුසු දෙයක් නෙමෙයි.
1: නෙමෙයි, අනිවාර්යෙන්. අනිවාර්යෙන්. ඔය මේ දැන් මේක ඇත්තටම කියන්නේ මේ මහසෝන් යක්ෂය පේන්නේ, ඒක නැත්තම් ගොඩක් වෙලාවට ඉන්නේ සොහොන් වල, එහෙම නැත්තම් පාළු හන්දි වල, තොටුපළවල් වල රාත්‍රී කාලයේ කියන රාත්‍රී කාලවල මෙන්න මේ ස්ථානවල කියලා තමයි තවත් ජනප්‍රවාදවල සහ ගැමි ව්‍යවහාරයේ පවතින්නේ. ඉතින් මේ මහසෝන කිව්වහම ජනක අපිට ඒකත් එක්කම ලංකාවේ ශාන්ති කර්ම පද්ධතිය ගැන කතා නොකරම බෑ. ඒ කියන්නේ ලංකාවේ තියෙන ශාන්ති කර්මවල මෙන්න මේ මහසෝනට හිමියන තැන ඉතාමත්ම ඉහළයි. කොටෙම කිව්වොත් පහතරට නර්තන සම්ප්‍රදායේ මහසෝන් ශාන්ති කර්මය කියලා වෙනම ශාන්ති කර්මයක් තියෙනවා මහසෝන් යක්ෂයා වෙනුවෙන්. එතකොට මහසෝන් යක්ෂයාගෙන් ලෙඩ රෝගවලට පත් වෙච්ච මිනිසුන්ව සුවපත් කරන තමයි මෙන්න මේ ශාන්ති කර්මය පැවතෙන්නේ. හැබැයි අපි ඒකට යන්න කලින් මම හිතන්නේ ඉතාමත් රසවත් කතාවක් තියෙනවා තව.
0: ශාම් විනාඩියක් දෙන්න. දැන් අපි කතා කරගෙන හිටියේ එක තැනකදී අපි මේ කතාව දෙකට වෙන් වුණා. මොකද අපි පුරාවෘත්තවල, ඒ කියන්නේ ග්‍රන්ථගතව සඳහන් වුණ ඉතිහාසය සහ ඊට පස්සේ පොඩ්ඩක් ජනතාවගේ විශ්වාස ඇදහිලි පැත්තට යොමු වුණා. දැන් මේක අපි හරියට බෙදලා වෙන් කරගන්න ඕනේ. දැන් මේකේ හරියටම ලේඛනගතව සඳහන් වෙන ඉතිහාසයේ සඳහන් වෙන්නේ දැන් ජයසේනගේ මූණට පයින් පහර එල්ල කරාට පස්සේ ඔළුව ගිහිල්ලා වැටෙනවන තැනට. ඒ ඔළුව ගිහිල්ලා වැටෙන තැන ට කියන්නේ ඔලු කරඳන කියලා. ඒ කියන්නේ මේක පුරාවෘත්තවල සඳහන් වෙනවා, මිත්‍යා විශ්වාස නෙමෙයි. කියන්නේ ග්‍රන්ථගත ඉතිහාසයේ සඳහන් වෙන තැන. ඒ මට අර වෙන් කර ගැනීම කරගන්න ඕන නා. මොකද ඒක මිත්‍යා විශ්වාසය නෙමෙයි, මේක වෙච්ච දෙයක්. මේ ග්‍රන්ථගතව සඳහන් වෙනවා ගොඩක් මූලාශ්‍රවල, දීපවංශයේ, මහාවංශයේ, රසවාහිනිය මේ වගේ තැන්වල මේ ඉතිහාසයේ සඳහන් වෙන නිසා තමයි මට ඒක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. අනිත් එක අර මේ වලහක් හොයාගත්ත කියන
1: වෙනසුරා
0: ගිහිල්ලා මේ ඒ වලහ හොයාගත්ත කියලා කියන්නේ ත්‍රිකුණාමලයේ මරතඩිය කියන ප්‍රදේශයෙන් තමයි මේ වලහව අල්ලගත්තා කියලා කියන්නේ. ඔව්. දැන් අපිට අර රසවත් කතාවට යොමු වෙන්න ඕනේ.
1: ඔව්, මම හිතන්නේ දැන් මේ ශාන්ති කර්ම ගැන අපි තවදුරටත් කතා කරන කලින් මේ ජයසේන යෝධයා, එහෙමත් නැත්නම් මහසෝන් යක්ෂයා ගැන ආදර කතාවක් එක්ක පොඩ්ඩක් පළහිලගුවක් යන තැනක් අපිට කතා කරන්න තියෙනවා. මම හිතන්නේ මේ ගීතයට ගිහිල්ලා ඇවිල්ලම අපි ඒ ගැන කතා කරමු.

0: Get ready for You Are Not Alone, A Concert for a Cause. Join us for a spectacular day of music, entertainment, and community spirit on Saturday, 26th of September from 10 in the morning at the Logan Metro Sports Complex. Bring your family and friends and go in to draw to win amazing prizes. Admission is absolutely free and parking is free too. So mark your calendar Saturday, 26th of September at the Logan Metro Sports Complex. For more updates, follow us on social media at Wise101. See you there!
1: జనక మీ కొచ్చరమే యుద్ధ కథావాక్ ఉన్నత్ బెల్ల గెలవెళ్ళిన గహాల ఎక్కువనాత్ అంతిమేది మే ఆదర కథావాక్ నెతి వెళ్ళినన్నే ఇది మేక మీ కథావట సంబంధమైన చరిత్ర తునక్ తీరవా గోటాయింబర్ యోధయ రిటికల జయసేన సహా అనిత్ పార్శ్వేతమై సోను దెమ్ సోనుకి లలుత్ చరిత్రయాక్ మీ మీ అప్పే కథావట దెన్ ఎనవా సోను కొహోదీన్ని సోను కియన్నే రాజ్యసభావే నెత్తం కావంతిస రజతుమాగే రజమాలికావే హిటపు వెడకర్ణ కాంతావక్ సేవేదన కాంతావక్ ఐ తామత్ రూమత్ కీల తమై జనప్రవాదవల సందహన్ వేలా తీయన్నే ఇతిన్ జనప్రవాదవలట అణువ ఎక్తరా జనప్రవాద కిహిపేకట అణువ మే జయసేన సహా సోను అతర యంకిసి సంబంధతావ్యాక్ ඇතිවි නැතිවි යන තත්ත්වයක තිබිලා තියෙනවා. ඒ කියන්නේ මේක මේ ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධයක්ම නෙමෙයි. අපි කියන්නේ පොඩි ක්‍රෂ් එකක් කියලා. ඔන්න ඔයගේ දෙයක් තිබ්බ කියලා ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ඉතින් හැබැයි මේක දුරදිහිප ගිහිපු සම්බන්ධයක් නෙමෙයි. කොහොම හරි මේක දුරද කියන්න හම්බෙලා නැහැ. හැබැයි මේ රාජසභාවේදී නැහැ. එහෙම නැත්නම් රජමාලයේදී සේවයේදී ගෝටයිම්බර සෙන්පතියෙක් වෙලා ඉඳෙද්දී සෝනුව දැකලා සෝනුව විවාහ කරගෙන ඇයගේ භාර්යාව බවට පත් කරගන්නවා. හැබැයි ජයසේන මේ සම්බන්ධයට යන්නේ නැහැ. හැබැයි ජයසේන ගැන කතා කරද්දී මම හිතන්නේ තව පොඩ්ඩක් අපි වැඩිපුර ගියොත් ජයසේන කියන්නේ ඇත්තටම මේ අපි කියන්නේ ඩිසිප්ලින් එක වැඩිපුර තියෙන යෝධයෙක් කිව්වොත් හරි. යම්කිසි ජනප්‍රවාදවල තියෙන තැන් අල්ලගෙන තමයි මම මේ කතාව ඇත්තටම කියන්නේ. හේතු වෙන්නේ එකක් තමයි, මොහු ඇවිල්ලා අංගම් ශාස්ත්‍රයේ කෙළපැමිණියෙක්, අංගම් ශාස්ත්‍රයේක නායකයෙක්. එතකොට ඔහුට තියෙනවා විශාල වගකීමක්, විශාල අපි ඒකට කියනවා මොකද ජනක මේ ඩිසිප්ලින් එකක්. ඉතින් මේකත් එක්ක මට හිතනවා තව ප්‍රේම සම්බන්ධතාවයකට ගිහිල්ලා ඒක ඒ විවාහයක් දක්වා ගෙනීමට මං හිතනවා ජයසේනට නොහැකියාවක් ඇති වෙන්නේ නැති. ඔහුගේ තිබ්බ අනිත් වැඩසටහනුත් එක්ක, අනිත් කටයුතුත් එක්ක, වගකීමුත් එක්ක, ඒකත් එක්කම සෝනුගෙත් එක්ක තියෙන සම්බන්ධය නැතිලා යනවා. ඊට පස්සේ ගෝටැම්බර සෝනුව විවාහයට ඇතුළත් කරගන්නවා. හැබැයි ඊට පස්සේ සෝනුව දකින්නවා කියලා කියන්නේ ජයසේන රිටිකල ජයසේන දක්නවා කියන්නේ මෙන්න මේ ගෙට ගෙවදීන දවසේ. අන්න ඒ දවසේදී නැවතත් ඔහුගේ අර ප්‍රේමය ඇවිල්ලා ඇයව දැකලා සුරාව පානය කිරීමෙන් පසු ඔහු ඇයව වැළඳගත්තා කියන කාරණාවක් තමයි ඔතන තියෙන්නේ. සහ ඉන් පසු ජයසේන මේ වෙච්ච කාරණය සම්බන්ධයෙන් ගොඩාක් පසුතැවීමට පත් වුණා කියන කතාවකුත් ජනප්‍රවාදයේ සඳහන් වෙලා තියෙනවා. ඔන්නෝක තමයි මේ ප්‍රේම සම්බන්ධය. මම හිතන්නේ මේ කතාවට පස්සේ අපි දැන් ආපහු එන්න ඕනේ. දැන් අපි මහසෝන යක්ෂය ගැන කතා කරද්දී අපි අපේ සින්දුවට කලින් අපි කතාව නැවතුනේ ජනක මේ ශාන්ති කර්ම පිළිබඳව. එතකොට ශාන්ති කර්ම පැත්තෙන් කොහොමද මේ මහසෝන සම්බන්ධ වෙන්නේ?
2: ඔව් ශාම්, මං පොඩි නිකන් ඔය මේ හැඳින්වීමක් කරන්නම්. මේ මාතර හම්බන්තොට දිස්ත්‍රික්ක ආශ්‍රිතව පවතින මේ ප්‍රචල ශාන්ති කර්මයක් තමයි, ඒ කියන්නේ සුවකරන්න අමාරු රෝග වලට කරන ශාන්ති කර්මයක් විදිහට තමයි මේ මරණාසන්න තත්ත්වයේ ඉන්න රෝගීන් වෙනුවෙන් කරන ශාන්ති කර්මයක් විදිහට තමයි මේ ශාන්ති කර්ම පටන් ගන්න තියෙන්නේ. සා දැනටත් කරගෙන යන්නේ. මේක මේ එක තැනක තියෙනවා මේ ශාන්ති කර්මයේ තමයි ගැන කියෝගෙන යනකොට එක තැනක තියෙනවා අත් හතරයි තුන්නෙත් බබල වන්නේ, නිල් පාටයි සියලඟ කුරිරු වන්නේ, ඌරා පිට නැග සමයන් බලන්නේ, මහසෝනේ යකු කළ ලෙඩ හරින්නේ. මේ අර මේ ඔය අපේ ඉතිහාසය ගැන කියවල බලනකොට ඔය මේ ඒ මිනිස්සු සඳහන් කර ඒ ඉතිහාසයේ සඳහන් වෙන කවි තමයි මේ මේක තව තැනක තියෙනවා බහ්ම අසුරයා අලු උණු ගඟුරෙන් යක්ෂ රකුසු මහා සුහනේ මැවෙමින් නික්ම ගොසින් හිම වනයේ වදිමින් දක්වමි මහා සොහොනේ හැටි සොල්මන්. අපිට මේ කතාව තවදුරටත් කරගෙන මම මේ ඉතිහාසයේ පරීක්ෂා බලනකොට මට එක තැනකදී මේ හුරුපුරුදු කමක් හම්බුණා. මේ අද මාත් එක්ක මේ තාක්ෂණ සහයෙන් සම්බන්ධ වෙන ශාම්ගේ පියතුමා, එතුමත් යම්කිසි විශ්ලේෂණයක මං හිතන්නේ මේ නිබන්ධන කර්තව්‍යක නිරත වෙලා මේ පොත් කීපයක්ම ලියලා තියෙනවා මේ ශාන්තිකර්ම සම්බන්ධයෙන්. මං හිතන්නේ ශාම් දන්නවද නැද්ද මම දන්නේ නැහැ. ශාම්ට මතක නම් කියන්න පුළුවන් මේ මොනව සම්බන්ධයෙන්ද මේ පොත් තියෙන්නේ කියලා.
1: මම හිතන්නේ මේ තාත්තා ඔය මහසෝන් සමය මෙහෙම නැත්තම් මහසෝනා පිළිබඳව සහ මහසෝන් සමය කියලා කියන්නේ මාතර සම්ප්‍රදායේ නැත්තම් දකුණු පළාතේ මහසෝන් යක්ෂයාට කරුණ ලබන ප්‍රධාන ශාන්ති කර්මය. මේ පිළිබඳව ලොකු පර්යේෂණයක් කරලා ඒ පිළිබඳව පොතක් ලියලා තියෙනවා. මං හිතන්නේ මමත් ඒ ගැන වැඩිපුර අධ්‍යයනය යෙදිලා නැහැ ඇත්තම කතාව.
2: මේ තරම් වෙලා ඉතිහාසය ගැන සඳහන් කරා, නමුත් මේ මෑත ඉතිහාසයේ වෙච්ච දේ මතක නැහැ. මං කියන්නම් මට හමු වුණු දේ. මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතාගේ පහතරට ශාන්තිකර්ම සාහිත්‍ය ග්‍රන්ථයේ සඳහන් අයුරින් මහසෝන්, අමුසෝන්, ජයසෝන් යනුවෙන් අවතාර තුනක්ද, තවත්තරක ලේසෝන්, පුලුටුසෝන්, කඩවරසෝන්, ගොපලුසෝන්, මිනිසෝන් යනුවෙන් මේ අවතාර 8ක් පවතින බව තමයි එතුමාගේ ග්‍රන්ථවල සඳහන් කරලා තියෙන්නේ ඔබේ දැනගැනීම පිණිස.
1: මේ බොහොම ස්තුතියි ජනක. හැබැයි දැන් ඒ පොතේ සඳහන් වෙන ඇත්තටම අවතාර 8ක් ගැන, හැබැයි සාමාන්‍යයෙන් ජනප්‍රවාදවල සහ සාමාන්‍යයෙන් පවතිනවා කියලා කියන්නේ අවතාර 5ක් පමණයි. මම හිතන්නේ තාත්තගේ පොතෙන් තව අවතාර 3ක් ගැනත් වැඩිපුර සඳහන් වෙලා තියෙනවා. මේ යක්ෂය ගැන කතා කරද්දී ජනක මම හිතන්නේ අපි බලන්න ඕනේ ඇයි මේ යක්ෂ විශේෂ වෙන්නේ කියලා.
2: ඔව්, අනිත් එක තමයි දැන් අපි ගංගොල අහලා තියෙනවද මහසෝන ගැහුවයි කියලා කියන. මහසෝන ගැහුවාම ඒක මොකක් හරි දෙයක් වුණාට පස්සේ මේක මහසෝන ගැහුවා කියලා මිනිස්සු අඳුරගන්න ක්‍රමේ සඳහන්ලා දිනවා. මහසෝන ගැහුවා කියලා අඳුරගන්නේ ඇංගිලිසලකුණු. මම හිතන්නේ ජනප්‍රියතම එක තමයි ඇංගිලිසලකුණු තියෙන එක. ඇංගිල්ලක හෝ ඇංගිලි කීපයක
1: ඇංගිලි පහ තියෙනවා.
2: නිල් පාට වෙලා තියෙනවා. නිල් පාට. මොකද අර අපි කතාවේ කලින් සඳහන් කරේ නිල් පාටින් තමයි මේ නිල් පාටයි කියලා.
1: මේ
2: ඊට පස්සේ අනිත් එක කියන්නේ මේ පිස්සු විකාරෙන් වගේ නන්දොඩවනවා, සිහි විකල්ලෙන් වගේ ඉන්නවා, ඉදිමීම, කැස්ස, කෑම අරුචිය, උදර රෝග, උණ. මෙන්න මේ රෝග වලට තමයි මේ ශාන්තිකර්මයේ කරන්නේ මේ රෝග ලක්ෂණ දුටුවම තමයි ගැමියෝ මේ ශාන්තිකර්මයේ කරන්නේ.
1: ඉතින් ජනක මේ මං කලින් කිව්වාගේ මේ යක්ෂයගේ ඇයි මේ යක්ෂය විශේෂ වෙන්නේ කියන එක අපි කතා කරන්න ඕනේ. මේ කියනවා මේ දැන් ඕගොල්ලෝ අහලා ඇති, අතරම අසන්නොත් අහලා ඇති මේ සුර අසුර කියලා. ඒ කියන්නේ සුර කියලා කියන්නේ දෙවියෝ, අසුර කියලා කියන්නේ යක්ෂයෝ. මේ යක්ෂයන්ගේ ඉතාමත්ම ඉහළ තලයින යක්ෂයෙක් තමයි මහසෝන කියලා කියන්නේ. මහසෝන කියන්නේ යක්ෂ සෙම්පතියෙක්. සෙම්පතියෙක් කියලා කියන්නේ මේ ජනප්‍රවාදවල කියනවා මහසෝන සෙම්පතියෙක් වෙන්නේ 30,000 වන යක්ෂ සෙම්පතියන්ගේ මේ ප්‍රධාන සෙම්පතිය විදියට. ඒ කියන්නේ 30,000 වන යක්ෂ සෙම්පතියන්ගේ ප්‍රධාන සෙම්පතිය තමයි මහසෝන් යක්ෂය කියලා. කියන්නේ ඊට අමතර මේ 30,000 වන යක්ෂ සෙම්පතියන් යටතේ තවත් යක්ෂයන් ප්‍රශාල ප්‍රමාණයක් ඉන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ හිතා ගන්න පුළුවන් මේ මහසෝන කියන්නේ කොච්චර බලගත්ු යක්ෂයෙක්ද කියන කතාව. ඉතින් තවත් ජනප්‍රවාදවල පවතිනවා මේ වෙසමුණි රජුරුවන්ගෙන් මහසෝන් යක්ෂය වරම් ලබාගෙන තියෙනවා කියලා කතාවක්. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් යක්ෂය කියන පුද්ගලයාට එක පිදේනියයි ගන්න පුළුවන්. එක්කෝ මනුස්ස පිදේනියක් ගන්න පුළුවන්, එහෙම නැත්නම් කුකුල් බිල්ලක් ගන්න පුළුවන්. මනුස්ස බිල්ලක් හෝ කුකුල් බිල්ලක් සාමාන්‍යයෙන් ගන්න පුළුවන් වෙන්නේ කුකුල් බිල්ලක් තමයි. හැබැයි මේ මහසෝන් කියන යක්ෂයට ඕන බිල්ලක් ගැනීමට හැකියාව මෙන්න මේ වෙසමුණි රජ අවසර දුන්න කියලා කතාවකුත් තියෙනවා. මම හිතන්නේ අපි ඊළඟට ගීතයකට ගිහිල්ලා ඇවිල්ලා ජනක අපි ඉතුරු ටික කතා කරමු. ඉතාමත් රසවත් මාතෘකාවක්, තවත් රසවත් දේවල් ගොඩක් තියෙනවා.

0: මං හිතන්නේ ජනක අපිට මේ ශාන්තිකර්ම කතා කරද්දි ශාන්තිකර්ම ගැන කතා කරද්දි එක කොටසක් අපිට අතපසු වුණා. ඇත්තටම මේ අපේ ජනප්‍රවාදවල පැවතෙන්නේ මහසෝනගේ මූණ මං අර කලින් කිව්වාගේ පැත්තකට තියෙනවා කියලා. ඇත්තටම අපේ මේ ශාන්තිකර්මවල එහෙම නැත්නම් මහසෝන් සමයට ගියාට පස්සේ මේ මහසෝන් යක්ෂයා පැමිණෙන ඒ විදිහට ඇඳගෙන අපේ මේ ජාතුකර්ම මේ ශිල්පියෙක් ඇවිල්ලා නර්තන ශිල්පියෙක් ඇවිල්ලා ඒ ජාතුකර්මය කරද්දි ඇත්තටම ඔහු ඔළුව පළඳින්නේ මේ පැත්තට. ඒ කියන්නේ අර කියන ජනප්‍රවාදවල පැවතෙන එන ඒ ස්වරූපයේම නම් විදියටම තමයි ඔහු ශාන්තිකර්මලත් රඟ දක්වන කියන කතාව පොඩ්ඩක් කියන්න ඕන. හැබැයි ඒත් එක්කම දැන් අපි ශාන්තිකර්ම ගැන පොඩ්ඩක් නවත්තලා අපි පොඩ්ඩක් ආපහු එනවා ජනක විශේෂ මාතෘකාවකට මේකට සම්බන්ධ වෙච්චව අංගම්පොර.
1: මොකද මේ අපේ කතාවේ මූලික චරිත දෙකම අංගම්පුර සටනේ කෙළපැමිණිය.
0: ඔව් එහෙම කිව්වොත් ඇත්තටම මේ ඉතාමත් නිවැරදි. ඔය මේ ඇත්තටම විශේෂ පරම්පරා දෙකක් තිබ්බ අංගම්පුර සුදලිය සහ මරුවල්ලිය කියලා. ඉතින් මේ සුදලිය කියන පරම්පරාවේ ප්‍රධානිය තමයි ජයසේන රිටිගල ජයසේන එහෙමත් නැත්නම් මහසෝනා. ඊට පස්සේ මේ මරුවල්ලිය කියන පරම්පරාවේ ප්‍රධානිය තමයි ගෝටයිම්බර කියලා කියන්නේ. ඉතින් මේ අංගම්පොර පරම්පරා දෙක තිබ්බ කෙළපැමිණි ඒ පිළිබඳ කෙළපැමිණි දෙන්නෙක්ගේ සරණක් තමයි මෙතන පැවැත්විලා තියෙන්නේ. උදින්ගේ යුද්ධය විදිහට පැවැත්විලා තින්නේ. අනිත් එක තමයි මේ කෙළපැමිණීම කියනවා කුණ්ඩලිනි යෝගිය ලබා ගත්ත කියලා. ඉතින් මේ කුණ්ඩලිනි යෝගිය ලබා ගත්ත දෙන්නෙක් තමයි ඇත්තරම ජයසේන සහ ගෝටයිම්බර කියන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ අපේ මම හිතන අපි පොඩි කාලේ මේ ටෙලිනාට්‍ය දෙකක් තිබ්බා ජයන්ත චන්දශ්‍රී මහතා අධ්‍යක්ෂණය කරපු එකක් තමයි දඬුමස්නාමානය, අනිත් එක තමයි අකාලය සන්ධ්‍යා. ඔය දඬුමස්නාමානය කියන ටෙලිනාට්‍යය කියවෙන්නේ ඇත්තටම අංගම්පොර ඔය සුදලිය සහ මරුවල්ලිය කියන පරම්පරා දෙකේ ඇතිවන ඝට්ටනය පිළිබඳ කතාවක් තමයි ඒකේ තියෙන්නේ. මං හිතන්නේ මම අසන්න මේ ගැන වැඩි අවධානයක් යොමු කරන්න කැමති නම් මේ YouTube එකේ තියෙන ඔය ටෙලිඩ්‍රාමා දෙකම බලන්න. ඉතාමත් ලස්සන ඉතාමත් වටින කතා දෙකක්, අදටත් බලන්න පුළුවන් කතා දෙකක්. මං හිතන්නේ මේක තිරගත වෙන්නේ 90 දශකයේ අගභාගයේ වගේ තමයි මේක තිරගත වෙන්නේ. අනිත් එක තමයි අකාල සන්ධ්‍යා. අකාල සන්ධ්‍යා කියන විශේෂ ටෙලිඩ්‍රාම එක ඇතර මේක ටයිම් ට්‍රැවල් ගැන කතා කරන්නේ. මේ ටයිම් ට්‍රැවල් කරන කතාවේ මහසෝනත් ඉන්නවා. මහසනතින ඉතාමත් රසවත් ඉතාම වෙනස් විදියට හිතපු ටෙලිනාට්‍යයක්. මේකත් බලන්න කියලා මම අසන්න මේක ගැන විශේෂත්වයක් දක්වන නම් ආසාවක් දක්වන මේක බලන්න කියලා මං ඉල්ල සිටිනවා. ඊටත් අමතරව ජයන්ත චන්ද්‍ර මහතාගේ මහසෝන කියලා මම හිතන්නේ මහසෝන සම්බන්ධ වෙච්ච තව චිත්‍රපටියක් ළඟදී එන්න නියමිතයි.
1: මං හිතන්නේ එක චිත්‍රපටියක් තිබ්බා. ඒ චිත්‍රපටියේ මට නම මතක නෑ. මං හිතන්නේ ඒකෙදි නළුවට හිටියේ හේමාල්
0: තමයි. ඒක තමයි ওই චිත්‍රපටිය. මම තාම ඒක තිරගත්තුමුන් නෑ මං හිතන්නේ. මම මේක හරියටම දන්නේ නැහැ. හැබැයි කොහොම හරි ඒක අධ්‍යක්ෂණය කළ දෙන්නේ මේ ජයන්ත චන්දශ්‍රී මහතාත්ම තමයි. ඉතින් ජනක මං හිතනවා මේ අපි දැන් මෙච්චර කතා කරා මහසෝනගේ කතාව ගැන, ඉතිහාසය ගැන, ඔහුගේ වටපිටාව ගැන, මේ යුද්ධ ගැන අපි මේ සියලුමම කතා කරා. හැබැයි මේක ගැන අපි ඇත්තටම සමාජ විද්‍යාත්මක සහ මානසික විද්‍යාත්මක පැත්තෙන් තාම අපි කතා කරේ නැහැ. මං හිතනවා මේකත් ඉතාමත් හොඳ කොටසක්, අපි කතා කළ යුතු කොටසක්. මේ ඉතිහාසය ඉතාම රසවත්, අපේ ජනප්‍රවාද ඉතාමත් රසවත්. හැබැයි මේක ඇත්ත පැත්ත මොකද්ද? ඇත්ත කියලා කියන්නේ අපි දැන් අද දැන් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් වල මහසෝන නැහැ. එහෙම නැත්නම් අපි කොළඹ නාගරික ජීවිතයේ මහසෝන නැහැ. ඇයි නැති වුනේ? මොකද්ද එතන වුනේ? එහෙම නැත්නම් ඇයි ගමේ විතරක් ඉන්නේ? මොකද්ද මේ බලපෑම කියන එක මං හිතන්නේ ඉතාමත් වැදගත්.
1: ඔව් මං හිතන්නේ අපේ කතාබහට සවන් දුන්නා නම් එක තැනකදී අපි බෙදලා වෙන් කරගත්ත ලිඛිත ඉතිහාසය සහ මිත්‍යාව කියලා කැලි දෙකකට කඩාගත්ත අපි හරියට එක රේඛාවකින් බෙදලා වෙන් කරගත්ත මෙන්න මේ වෙනකන් ලිඛිතව සඳහන් වෙනවා. නමුත් එතනින් පස්සේ යම් තැනකින් එහා මේකේ මිත්‍යා විශ්වාසයකට යක්ෂයෙක් බවට පත් වෙනවා කියන තැනින් පස්සේ ඒක පොඩ්ඩක් අරාර මේ එළියට යනවා. අපේ ලිඛිත ඉතිහාසයෙන් එළියට යනවා. එතනින් පස්සේ පැවතෙන්නේ එක එක ගම්මාශ්‍රිතව මිනිස්සුන් විසින් රැගෙන ආපු එක එක පරම්පරාවෙන් පරම්පරාවට රැගෙනාපු දේවල් තමයි ඒවා ලිඛිත ඉතිහාසය නෙමෙයි පොඩ්ඩක් මිත්‍යා පැත්තට බරයි කියලා තමයි මට හිතෙන්නේ.
0: මේ දැන් මේ සමාජ විද්‍යාත්මක පැත්තෙන් බැලුවොත් ඇත්තටම ජනක දැන් ඉස්සර විශේෂයෙන් ගැමි ජනතාවට මේගොල්ලන්ව මේ මේ මේ ලිමිට් කරන්න. එහෙම නැත්නම් අපි උදාහරණයක් විදිහට නීති දානවට වැඩිය මිනිස්සුන්ට මොකක් හරි දෙයකින් බය කරලා මේ වැඩේ නවත්තන්න පුළුවන් නම් මං හිතන්නේ ඉතාමත් සාර්ථක ක්‍රමයක්, ගැමියෝ පාවිච්චි කරපු සාර්ථක ක්‍රමයක් තමයි ඕක. විශේෂයෙන් ඕක සමහර අපි උදාහරණයක් විදිහට කියමු, මේ මොකක් හරි දෙයක් වුණොත් ඒක කරොත් පව් සිද්ධ වෙනවා. මිනිස්සු පව් කරගන්න බයයි. බයින්ද යම් කිසි දේවල් කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි අපි මේක ඇත්තටින් කාටවත් අපි හිංසා කරන්න හොඳ නැහැ. හැබැයි සත්තු මැරුවොත් පව් සිද්ධ වෙනවා. ඒකින්ද අපි ඒ පවට බයින්ද අපි සත්තු මරන්නේ නැහැ. නම් මකි මම මේක උදාහරණයක් ගත. ඒ වගේම තමයි යක්කුන්ට බයින්ද, යකුට බයින්ද ජනක මිනිස්සු රෑට එළියට යන්නේ. හේතුව තමයි ජනප්‍රවාදවලම තිබ්බා අමු රෑ 10න් පස්සේ 6න් පස්සේ ගොම්මන් වෙලාවෙන් පස්සේ එළියට බහින්න එපා. අන්නර ඇලගාව මෙන්න මේ අවල් යක්ෂයා ඉන්නවා.
1: දිය කඩවල් ආශ්‍රිතව ඉන්නවා. අනිත් එක තමයි සොහොන් ආශ්‍රිතව. මං හිතන්නේ ඕක හොඳටම වෙන් වෙන්නේ දැන් ගත්තොත් එම නගර ආශ්‍රිතව සහ අද ශ්‍රී ලංකාවේ ගම ආශ්‍රිතව වුණත් මං හිතන්නේ සොහොනාශ්‍රිතව අර ඉස්සර තිබුණු දේවල් නෑ. දැන් සොහොන ළඟින් යන්න මිනිහෙක් බය වෙනවා. මෑත කාලිනව මම අහලා නෑ. නමුත් ඉස්සර මොකද ගෙවල් දෙකක් අතර තිබ්බ දුර වැඩි. එතකොට මේ ගෙවල් දෙක අතර ඒ මිනිස්සු යනවා නම් තනියම යනවා නම්
0: මිනිස්සුගේ
1: හිතට ඒ අතර ආලෝකය නිකන් හිතලා බලන්න අඩ අඳුරේ තියෙන වෙලාවක කෙහෙල් ගහක කෙහෙල් කොලයක් හෙල වෙනවා දැක්කත් හිතෙන්නේ අර තමුන්ගේ හිතට ඇතිවෙන බය තමයි මේ.
0: ඕක තමයි මානසික බය, එහෙම නැත්නම් සයිකලොජිකල් ෆියර් කියලා මේ අඳුන්වන්නේ. ඒකත් එක්කම මේ ඔය හිතන්නකෝ මේ මේ හැලසිනේෂන්ස්, එහෙම නැත්නම් මේ මොකද මොලේන් ඇති කරන භ්‍රාන්තිය වගේ දේවල් ඇති වෙන්නේ, හැලසිනේෂන්ස් ඇති වෙන්නේ විශේෂයෙන් අඩ අඳුර නැත්නම් අඳුරු ප්‍රදේශවල අපේ හිතේ තියෙන බයත් ඇතිවීම මගින්. ඔය කියන ඒ බයට යක්ෂාවේශය දාලා මේ ඇත්තරම මේ ඔය ගැන කතා කර ජනප්‍රවාද පැවතගෙන ආවා කියන එක අපිට මේ කියන්න පුළුවන්. ඉතින් මට හිතනවා මේ මේ පිළිබඳව අපිට කතා කරලා ඉවරයක් කරගන්න බැහැ ජනක. මේ දැන් මේ වෙලාව වෙනදී තව ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. හැබැයි අපේ කාල වේලාව සීමිතයි. අපේ පැයක කාලයක් අපේ ගිහිල්ලා ඉවරයි.
1: මම හිතන්නේ නික්ම යන්නත් කාලය
0: හරි
1: එල්මෙලා තියෙන්නේ. අද වැඩසටහනෙන් අපිට සමුගන්න වෙලා තියෙනවා අකමැත්තෙන් වුණත්. වැඩසටහනෙන් සමුගන්න මම ජනක, ඒතක මට තාක්ෂණ සහායෙන් සහාය වුණා ශාම්. එහෙනම් අසන්න අසසිටි ඔබ සැමට සුබ රාත්‍රිය ප්‍රාර්ථනා කරමින් ඊළඟ ඉරිදා අරුණැල්ල වැඩසටහන සමගින් සම්බන්ධ වෙන ලෙස ඉල්ලීමත් සමගින්ම ඔබ සැමට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමි.